0: Ding are the two, Lobjinang Mapitanzo, Peter Serviki. Tabs at the Jagge, Mordiore. Chubji, Gisin Chag Mingonishana, Namda de Totamda Dugucha, Nubdiore. Tuga Suja Namda de Pirimla, Jabba the Shipchichiwari.
1: Dusi, Nedachi, Dosne Secho Shion.
0: Yongalin Zinubla, Chenanga Twinda.
2: Hai. Tering Uzele Dunsondo, So Zung Uganda, Tim Jung Uga, Zug Jung Uga, Jung Uga, Gurju Ding Sucha, Sepsis.
3: King
2: 심주 야구치라
1: 용아 조례순이 야구치쉬아
3: 오야 전다긴다
2: 서수아 제시켜다 란드리 가져서 개치제 시험도
4: 我叫着你
2: 让 好莱坞给 판이公司다 경기샵세 다제는 让 의뢰초하게 쓰고로 봐 무슨 기어 말이 드네 의뢰다탄 입손자 능부된다 그래 내가 자마세 매치 구고주네 니랑 구조
4: 준성 드네 마시다 ये रान या सई रांग ने पुयाउ छतु इने अनि लेन रुमिन तो ng जेप छिता जांगे ने छितु तिन छ छिरियो मा छि
2: Where is Tarnguri, Rangasinguibe? Digi goes in that rela. Tell you, maybe, Kuyuzuri. Dinay in a Ranhalau dragi, Simsuori. Dilela Mari, Mahang Sans. Yneran Susok Gupting Dije, Tidoli Timatia Kare. Nezugasia, Lutonsa Chiori. Landrus Kare. Landrus Namnes on your Mari. Landrusi, Susu Zulinda, Dije. 송교지제 충분히 라는 신성에